0: بیکلوجی سے یہ مکان ہم بنانے والے ہیں کہ یہ مکان 6 مہینے کے اندر کمپلیٹ ہوں, اس میں لاگت بھی کم آئے.
1: అమెరికాలోని భారత రాయబార కార్యాలయం వర్జీనియా